0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියු ඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රාමකො කොස කොනබ මෝරිස් ඩෝමිින් නෝරෙලසවන් බැම් විඩු මයි ඉහ රඩියු ද්‍රාමකො කොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණ හමුතු කොන ද්‍රාම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩන් ස පොසිතිීවු ඉහසිරණි රෙලසාවන් නොමොස් ඉහසිරණි කොමනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දිවතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලින් හක් බිත්මාලු නොමෝෂ් මන ඇතෙල් නුඩර ඇතිවිස්ත කොකොස බැම්වින්ඩු බ මනනයින්රුව.
1: බ්‍රිගඩ මනදේසේ.
0: ගියක් හවහහු හුසි මනඩියාන මනඩියාන ඔයිසා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනය මෝරිසිඩා ගෝරණේ. ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කලයි. ඔයිස්සා තිර්මණදිනි හනොයි
1: මන්දේසේ තුරහුණ හනොයින් ඉතරෝණ ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නො ඉහ බලන්සුත් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන.
0: ඔයිස්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙලෙත්‍රොක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි. නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ශුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ.
1: සිං හවනුවෙන් න බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හලු බතුරුම හොඩි සුපොර්ත බනතා. නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවුන් බසිරණයවා.
2: ලෝෂ්ටනි ඉතරෝණ ඉහ ද්‍රමණේ ය සෞන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්භය නේත ය හතයිස් නෝනිය ක්ස්පේස නිනිය කොන්තේන්ති බයිය වෙෂ්ටවාර් නබෙනෙත හතයිස්.
0: හනිසං ඔහින් මනා ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සංපොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ශුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවුන් තුයිර් මන්දීනය හනොයි ඔයිසා හො නේත නො ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබේ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැතනො ඩවිීත් ෆයිසිරන ස්පරෙන්ශය බා කොම්ඩටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිර ලඩුම් ෆහැක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීතනෙසං. පොති දෙසිජං හමුතුක් නො හලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිර සෙන්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෙව මලරන්නේ ෆොබෙන් ෆිසු ලාස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මනඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොනබ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙලෙ හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ දෙසිජං කොනබ සිරණ ඉසිලෝලොන් ඉම්පොර්තන්තේ.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම්ම බෙල ඉඩෙන්ටිෆිකඩිස ෆිව් සිරණ බේ කොමුනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමුනිඩාදේ.
0: ඇතම් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නො ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සංජුඩ ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිඩර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩම කිතනිය කොමුනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලො බලන්සුක් බීති සිරණ රලසවන්.
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත් හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනනි ෆිෂු බයිහ මෙම්බරු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මබේ ඔයිසා ඉතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තු කොමනිඩාඩනේ දිය කලයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිර සේ ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතු නොමානේ.
0: අන්තන් අහනෙන් මන ඇතෙල් ඉඩේය කති විඩාඩි සයිඩඩේත් මක් සේ අජුඩ ක්‍රිය රෙලසවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu hi comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve hi qualquer atividade sexual ruma.
0: Saida tama kita precisa halo hi comunidade, atu asegura idane bele acontece. Bele halo hi teni comunidade ka oinsa.
1: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante teves. Tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
0: Obrigada barak ba mana Diana, no mosh mana Etel, no bema dada Leona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit. No ita mosh bela ajuda ema selu ko di halo buat no bema hanesan. No ita hotu iha responsabilidade atu foti asau hodi prevene violência sexual iha relação. Barona na insira, kari kita hetan experiência violência iha uma, bele visita hamahondo TL, hodi contacto número redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele contacto pradet, fating hakmatek. No kari kita hakara katu hetan assistência legal, no acompanhamento ba violência nebe ita hasoru, bele contacto Alfela. Obrigada Barak e até tempo selo.